අදි අල්ලාහගේ ඉذන ෆුලම් මෙනුයි ඊමා වුමෙන් ඉබ්විස් නෆසකන් නෙති අදි එකලාගේ අජාබ් දෙව්වා හුෂි එකලාගේ අමරු ෆුලුතකායි නහීතක විස්නා ෆිකුරු නුකුරා මිහුන් නෂේ.

කලේග ෆානු විදාළවාශ උඩුතකායි බිම්ගාවනී කොන් එච්චෙත්තෝතය බෑමිහුම් බලාශ අධි ඊමානවා බයක ආයත්තකුන්නායි ඉන්සාරු පුරව්වා රසූලුන්ගේ කිබයකුම් කමෙක් ෆුද්දෙන් නුදවේනතේ.

දෙන්තිමල් රස්කලාගේ රසූලුන්නායි ඊමාවි මීහුන් සලාමෙක් කුරව්වමෙ හම එෆදයින් මුමිනුන් දින්නවා සලාමෙක් කුරවුමකි තිමන් රස්කලාගේ උන් හක්කෙ.

0: අද කලේගෆාන වහයි කුරවා එච්චක කලේගෆාන තබාවේ වඩාගන්නවාශ අදි එවරෙන්නාමෙදු අල්له හකුම් කුරවෑෆුම දාදෙන් දීන ගොවා ලෙවුන්ගා කෙක්කුරවෑගෙන් හුන්නවාශ එකලාගේ හකුම් කරවා එම්ම හෙව රස්කලාගේ.
1: بسم الله الرحمن الرحيم
0: رحمن وانت رحيم وانت الله باسم فلم فشاغنمي

අදි එකලාංගෙයි හදුවහුගේ තෙරේගා උළුතකායි බිං හෙද්දවි රැස් කලාන්ගේ එකලාංග අරුෂ් ඒරුවනී ෆෙම්මතීගේ එයි යබෑමිහුන්ගේ තෙරෙන් එම්මෙ අමල් රංගලී කාගුතෝ ඉම්තිහාන් කුරෙවුමශේ අදි මරුමක්ෆහු හම කශවරුම් යබෑමිහුන් අලුන් දිරුව්වා මහ්ෂර ෆොනුවානයේ කලේගෆානු විදාළ විජ්ජනම හම කශවරුම් කාෆිරුවෙ මීහුම් බුනා නෙතෙ මී බයාම් වෙගෙන්වා ජාදුවේ කම්ගා මෙනුවී නොවේ.

නුලෙද්දී කීවෙහේ. නුවත එකලේග ෆානග අරිහුගා මලායිකතකු වඩා නුගතී කීවෙහේ. එවුරෙම් බුණෆාන කමච්චක කලේග ෆාන වහහි කුරව්වා තකතින් බයි කලේග ෆාන දූකොල්ලව්වා ෆානෙහියේ. එබහි දූකොෂෙන් නුලව්වා නෙතෙ. අදි එතකෙති කියවා විදාළුම් කලේග ෆානුගෙ හිප්පුළු දතිවෙස් වෙදා නෙතෙ. කලේග ෆානු වාකම් කශවරී බිරුවරිකම්ග ඛබර් දෙව්වා බේකලව්කම්ගෙ. අදි අල්ලාහි හොරිහා තකෙච්ච රක්කාතෙර කුරව්වා බලහට්ටවා රස්කලාන්ගේ.

නුවත එකලේග ෆානු අමිල්ල ෆුලන් හෙද්දි ආයත්තක කමන් එවරෙන් බුණනී හෙයි කලේග ෆානු විදාළවාශේ ෆහෙ අමිල්ලයන් හදාෆාවා එකහල දිහ සූරයි තිය බෑමීහුන් ගෙනස් බලාශේ අධිත්‍ය බෑමීහුන් තෙදවරින් කමුගාවනී නම අල්ලෝහ ෆියවා තිය බෑමීහුන්න කුළදාන වීහා බයක නිකං ගොවා ගෙනස් බලාශේ.

0: نفسه هذا برضو لا بيك ما أدري بكده تا إيجي بي وادو تكا أجي وادا فريم هو كذا كون كباه أم أدري بيك خلا غوان ما في كده كي كوران ده تا مكها ده تا سادوا سؤال بينو فلا فرات ما تبى أنا كده تبى فلا فرات بينو كربا أول ما نمبر كي تني تني هتري سمعه سمعه تبى فلا أنا كده باه ده كده هنا مس لا بيد ولا تما تكا فرصة بينو كربا ده في اسم يا مدر كده تبى فلا هكذا فانسا هم فرصة تورنا
1: مكان هيك أمريت لما تنا دوس سؤال بمك فرصة تلقون من كم ده هو كسب برنامج
2: ekang alun menna warbade enge kiti rasula ke hijurage hadis saibe samuga sekale fan madina badanna umma phoga ni hijura kurama umma phoga emma forata mes kurave samaki ni ekweri kan bitta dinage ni ahulunna makka ahulunna de meduga mi kaam kurau na huantaka emma mi alun menge tega onnen je golumen ei emme forata masasi kantetan enge ta badahi ekweri ade amamut ma bina kurma ki hama wara bodang islam din ahamiyat kama devadi bar walu wa fawa kama ekangal gon menenge benge kirit rasulage basol taka ade kirit qur'anu ge eki eki hadisa taka guligin deva fur irshad taka bala ruko sini emme muhim kanta kan pate he mutta mata ehma emme fratima kama ki ohwatrika ওতে কোরিসং আলা কোরো এসং আলগন মেননা হাম কিট কোরওয়ানন দালিল নাগা সম ইয়ামি অতি তত আগমে আপাদু আডুয়া হা আয়াত ইননামাল মুমিনুনা ইখওয়াত ফাসলিহু বাইনা খওয়াইকুম এমা মুমিনু ওয়াকান কাশফরি আখন তাকে কামগে আল্লাহ ওয়াহি কোরওয়ান দেমে দুগা আখওয়ান তাকান কায়েম কুরমাকি দেদে মেরাইয়তুংগে দেমে দুগা সুলহাবেরিক মঙ্গে মাগে ইঙ্গে তো এহে মমি মাগু ফুরতম কম কারণ মে বকে ইখতিয়ার কুরা বাদহে মুত্তমা কত্তকা এফও গদে ইতুরু কান্তত্তক দা আমরা রাসূলাগ সুন্নতে বেলকম গেস মুমিনুং গ মেদুগ ওগা তরিকমা রাহমা কোলুনা মিকংকং রাসূল আসিফা কুরা মতি ইন হাসি গান্ডিগ নি মি গুণমন্ত কি গেসি ফাই ইঙ্গে তো চালক ধন্যবাদ সমু নিয়া গন মেঙ্গে ইংলিশ গে রিসঞ্জা বলগ বেস রিসাদ তো পান্ডু গে রিসা ಆಗಲಿ ಸಮ್ಮುಳಿ ಹಸಿಗಣಂಗೆ ವೇಂಗೆ ಬಾತ್ ಇಂಗಿಜಿಗೆ ಕೊಳುಗ ನಿಯಫತ್ತಿಗೆ ಕೊಳುಗ ರಿಸೇಸು ಎಮ್ಮ ಎಮ್ ಮುಸ್ಲಿಮ ಅಕ್ಕ ಮಿಫದ ಕಮ ದಿಮಾವ ಜಾನ ಮುಸ್ಲಿಮ ಅಕ್ಕ ಮಿ ಅಸರ್ ಕುರಾನ್ ಹೆ ವಚಿ ಕಮ್ಯ ಹಮ ಮಿ ಕೊಳುನ್ ದಂಗಳ ಕೊ ಗನ್ನೋ ನಿ ಯಾಮ ಅಲುವನ್ ಮನ್ನ ಕ ಶನತೆ ಮಿ ಅಲುವನ್ ಮಿ ಗಮ ಇತಮ ಪಾತೆ ಹಿ ಕುರ ವೇಕ ನೆ ಆನೆ ಕಮ ಗೆ ಗೊತುಗ ಗೊಳುಮ ಗೆ ತರೆ ಗ ಹಮ ಮಿ ಹಿ ತರಿ ಒಂದತ್ತ ಇಸಾಲ ಕ ಗೊಳುಮ್ ಕಿನೆ ಗೊಳುಮ್ ಬದೆ ಕುರಾ ಮೊತ್ತಮ ಬದಹಿವಾನ್ ಏಕಕು ಗೆ ಕಿಬಾಗ ಹುನ್ನ ಉನಿಸಂಕ ದತಿ ಕಂತತ್ತ ಅನಿಕಕು ಏಕಮುಗ ಬಾವರಿವ ಹೀತರಿವ ಅಳಾಲ ನಿ ಓಗಾ ತರಿಕ ಫೋರ್ಕೊದ್ದಿ ಗೆನ್ನ ಹಮೇಮ ಏಕಂವಸ್ ಕಿತ ಕುರುವಾನುಗ ಬಯಾಮಿ ಕುರವನು ಮತ ಆವನು ಅಲಲ್ ಪಿರಿ ವಸ್ತಕ್ವ ಎಮ ತೆ ಮಿ ತಕುವಾವರಿ ಗುಮುಗ ಯೋಕಂತತ್ತ ಫೋರ್ಕೊದ್ದಿ ನಮುಗ ಅಲುವನ್ ಮೇಕಕು ಅನಿಕಕ ಹೀತರಿ ವಾಶೆ ಅಲ್ಲಾಹಮಿ ಅಂಗವನ್ ಅದಾತ ಆವನು ಅಲಲ್ಲಿ ಸೇವಲ್ ಉದುವನ್ ಅದಾವತ್ತರಿ ಸಂಕಮುಗ ಎಬ್ಬಾನು ವಾಶೆ ಏ ಮರುವನ್ ಮಿಂಗೆ ಮುಗ್ತಮೌಗ ಮಿಹಾರು ಮಿ ಫೆನ್ನ ಕಾಂತತ್ತಕ ಬಲಾಲಿ ಕಮುಗ ವಿಯಸ್ ತಯ್ಯತು ಮರಬ್ಬಡ ವಿಷ್ಣಂಗ ಬಜೆ ಕೊಬಾತೋ ಮುಗ್ತಮ ಫಾದಾವರಿ ಕಾಂತತ್ತ ಏಮ ಏ ಕಾಂತತ್ತ ಹೋಗ ಬಜೆ ಅರುವನ್ ಮಿಂಗ ಅದೇ ಸಿಯಾಲ್ ತಫಾತ್ವಿ ಕಮುಗ ವಿಯಸ್ ಯಸ್ ಅರುವನ್ ಮಿಂಗ ಬಜೆ ಮುಗ್ತಮೌಗ ಮಸ್ಲಹತ ಕೌಮಿ ಕುರಿಯರು ಅರುವನ್ ಮಿಂಗ ಲದರಿಂಗ ಮುಸ್ತಕ್ಬಲಟ್ಟಕ කුරවේ කන්තත්ත වර විස්නුන්තරි කමායකීග මිසන්තතක කොරිමතිලා ගත වගුටි මේ හල්ලකන්න ඕන බලන් ජහන නොති වගුතිේෂ ඌරකම එහ සාසකෂන්න ඕන අල්වන් එක්තු කුරන් ජයනයකි මුලින් මොස්තක් වලවර බඩ විස්නඟ වජන අල්වන් මේ ඇල පිය වලග සබුන් කොරවේ තමයික සබුන් දෙක්කේ වාහකයක සබුන් අල්වන් මෙන්ගේ මේ ඔන්න අහුවන්තකම බොරු අරාපානතව නොවතන උන්ට හැවිම මිසන්තත්ත මේ වර බොඩන් ඉස්ලාම් දෙන පාර වලාකම ගත මේ නෆරතා මේ අදාව ඇත්තරිකං අල්වන් මෙන්ගේ තෙරෙන් එක්කො නැතිගෙන් නූනිය අලුවන් වන්න හම බදහි මුල්තම කායිමන්න කුර වැෙන ගත හම එකන් මිහර අලුන්න සෙන්න්නන වර ගෙනන් සෝශල් මීඩිය අතක් මොස්ි පෙන්න්නන මිහුන්ගේ අබුරු කතිල්ලුමා ඇත්ත පටිෆෝන් හාම කුරුමා මින් කොම්ම කම කීවෙස් අගේතු බලනිය එත බයකන්ගේගේ නෑදවේ අසර කුරාකම් ආඉලාගේ මේ ලා දරන්න විශාලක බප්පගේ අබුරු මම්මගේ අබුරු ආයලාගේ හැම මේ ගබරු කතිලවගෙන් දෙවේ මේ අඩු මංසරු සැනිගෙන් දායරුග වරම් පොඩිති ලොලොන්ත කෙබෙත්තුම යන්නම හායිලා තකන්න වත එමිහුග මුලි මුස්තක් බල අදි හෙදකන්න විකමග ස්ස් ඒ වර බොඩු ලොළුමකඟ බව ආයිලා තක අගිගත්කන්න වෙස් එහෙම මිකන්තත්තකුම් කොම් මියකු පර්දී හයිසියටතුන් බජහ මේ කෙත් ගුරවානුගම අංගු ඉස්තන ජිතනිපුූ කසීරම නබන් එ මනක මීහින්ක හිතුක ශක්කු උපද නිකංකම අරුනඟ බජහ දුරුවා වර බොඩ විස්නඟ බජහ සානි කරාමතිකේ වර බොඩු කරාමත එන්ගේ තල්වන්ම විස්නාලංජහේ කරාමත මොනිකං අන්නන් එවස් කමයි අල්ුවන්මගේ පෝෂම් වගෙන් නවානේ එහෙවීම ඔයිතමාව බදයකුර මට්ටකයි වරම් මොහෙමකම් දේද පරදුග ජමදුග බුණු නඟල්කුර මට්ටක කුරවෙන එහෙන් කම වර මොහෙමකම මෙවැස් මේ සරුකාරත කොමස් වර බඩ විස්නංජහන් අල්ගරම අමිල්ල පරදුගස්මි සන්තත්ත වර බඩ විස් ඉන්සාපා හමහමකම් මේ අදාලත් කායමකර ගත මේ අදාලත් නැතිජී අදෙන් අල්වලමින් කියනත්තු දැන් දුනිය ගුලෙන් ඉන්සාප ඔන්නන්ගේ විශාලක දන්නවාකම හුරිහා රයියතුන්ග මැදුක ඔන්නන්ගේ මේ එකවරිකන් කායම කුරවනි හක්කු කොම්ම රයියතකවස් මේ කවුමී හයිසියතුන් කවුමගේ රජතක් හයිසියතුන් මිහ කල් ලිබංච අමාංකමා මිනිවංකමා මේ එහක්කු දෙවිගෙන්න්න ඒ කවුමල් දහලල්වන්ම මිචිය කවමග මස්තරත බෙහොමග වෙස් කවමග බින් බෙහොමග වෙස් කවමග එහෙන් කන්තත්ත හසේ හත පෝර කොද්දිනමග වෙස් රදශවියස් අද අතරුතකවියස් එදේ නිස්බයි අලුවන්න වර බොඩ විස්සඟ පචේ එහෙම හුරිහා එමගේ මෙදුග මේ අදාලත් කායම නොකර වැස මවඥහම වර අලුවන්මිග තරේග මේ කළ බ්ලේම් කුරුමග මේ සකාපතෙක් ගායම කරවිග මිතැන් මෙ මිහක මෙනිකම මෙන මිහක පොලටෙල්ල වි ජර්ගන මෙනකන් නොලිබ එ අවට්ටරියන්ගේ ලිබුමග උපලපුර බඩ ඒ වනි හසද වැරිකමක බදලුව ගැන්තයි අනෙක් කාල ශූරෙන් මේ උපද එහෙම එක් කල කොරින් රහමත්තරිකම වෙස් මික හලා නායන්සා අමල්තක සබපුන් හම මේ එබද එන්ගේ තරු ූලිකෙ ඒ ඔන්න ජෙහෙක් වරිකමා එකය බදහි ගොලු එහෙමම අදාලක් මීගතර කායමනු කොරව සමවඥා අල්ගොන දන්නවානේ වරත් මේ හිතාම හොරි සමකේ මොත මවග පසාදය මග පහල් ගෙන්ඩ වර බොඩු සමකේ ඉගේත
0: දෙන් අවුන් හිතරන මිසාක විදාල විදෙන් ඉන්සා ගයම් කරම දැන් ශක්කු ෙද කල් වාහතකක් දුරුම දැන් සෝෂල් මීඩියයක මසන්තකොන් පෙන්නම කහල් වාහත ෆෙතුරුම මෙහුරිහකමක් දුරුමටක අල්මෙන්දෙන් මිහාර එම බොඩ ස්කන් දෙන්ජේ එකම වාන කරන අල්මන්ගේ කුදිින් තරබියත්මි තරබියතු තෙර කොන්කාල්කම අල්ම එබ අහිමනන් ජහේතු
2: තර්බයත මාම්බපයන් හම වර බොඩ සමාලුවන් චේස්තමති තර්බයතුක මසනගත් අලුවන්මින් හම අලානුල්ලා මෙහින් තිද විද්‍යකම වන්න අලුවන්මින් හම දරින් අතුකනු චෙහෙන අලුවන් දන්නවා මිහාර එබ සෙනය මන්තර ඉගත අලුවන්මින්ගේ දරින්නම් අලුවන් මෙන්න මේ ඉරුෂාදු දෙවේ වරපුර දරින් මිහාරු මාමත්තීකම තිබේ එහෙම වීම වර බොඩ එම්ම පුරතම කුරන් චෙහෙනකමකි ලපතුක තර්බියත ඉගත වරක් ගෙන පහර මේ වාගොතක අලුවන්මින්ගේ මේ බිසී හය වජීසාග මාහවල්ලක මිහර අල්ගොන්මගේ රාජ්‍ය බලායරුග කාසක දරින් තර්බියත් කුරම් තිබේ තිබෙන මෑම් මම්ම ේගති ඉන්නන එහනවෙස් මෙහර මම්ම නිකුම ජදත්ත බේර ගෑගනකම් මිහරු
1: ಹವಾಲಾ.
0: ದೆನ್ ಏ ಗಮ್ಮ ಎಮ್ಮೆ ಬಡ ಅವಳು ಮೇ ವಿಸ್ನಂಜೆ ಹೇಕಮ ದೀನಿ ಗೊತ್ತು ಅವಳು ಮೇನ ಮಿ ಕೊರವೆ ಹೊರಿ ಗಿನ ಕಂತದ ಕುರಂ ಹೊರಿ ಗಿನ ಕಂತತ್ತಕ ಅವಳು ಮೇನ ಮಿ ಹಿಮಾಲ್ ವೆಜ್ಜಿಯ ಮಿ ಕಹ ಕಂತತ್ತಕ ಅವಳು ಮೇನ ಫುರ್ಸತೆ ನೋದೆವೆ ಬದ್ದ ಹಿಯ ನೋವೆ ಅವಳು ಮೇತೆ ಏಕವಣಕ ಮಸಲ್ ಜೆಹೆ ಎಹಿ ತೆರುಮ ಓಗಾ ತೆರುಮ ಮಿ ಹುರಿ ಹಾಕಿ ಅವಳು ಮೇನ ತೆರೆ ದೀನಿ ಗೊತ್ತು ಅಂಗ ಹೊರಿ ಕಂತತ್ತಕ ಮಿ ಅವಳು ಮೇ ಮಿಕಮ ಸಮಾಲ್ ವಾಸೆ ಎಹೆ ನೋಣಿಯ ಅವಳು ಮೇಂಗೆ ಮುತ್ತಮ ಕಿ ಬದ ಹಿ ಮುತ್ತಮ ಕವೆ ಗಿನ ದಾಣ
1: ಗೇತರೆಗೆ ತಿರಿಯೋಳು ವರ ಮುಹಿಮ ಕಮಿಗೆ ಗೊತ್ತಕ ಫಾಹ ಕುರೆವಿ ವರ ಗಿನ ವಾಹಕದ ದಿಕ್ಕಿ ವಿಂಗೆ ತೋರಂಗಳು ಅಹ್ಲಾಗ ತರಬಿಯತು ಕುದಿಂಗೆ ಕಿಬಾಗ ಅಶಗೆಣ್ಣೆ ಮಾರಂಗಳು ಸಿಫತಕ ಕೌಮಿ ಲೋಬಿ ಅದೇ ಅಣಿಕುಣ್ಣಂ ಇಹ್ತಿರಾಮ್ ಕುರುಂ ಫದ ರೀತಿ ಆದತ ಗೇತರೆ ದಸ್ಕೊದ್ದ ವೆಂಜಿ ಹೇನಿ ಕಮ ತೆದುವೆರಿ ಕಮ ಅಮಾನ ತೆರಿಕಂ ಫದ ರಿವೆತಿ ಸಿಫತ ಮುಸ್ತಮೌಗ ಆಮು ಕುರುಂ ಮೀ ಮುಹಿಮ ಕಮ ಕಂತತ ಗೊತ್ತಕ ಫಾಹ ಕುರೆವಿ ಅದು ಮಿನುನ ಸ್ವರ ಗಿನ ಕಂತತ ವಿದಾಳು ದಿವಿದತ್ತು
0: ಆ ತಿಬೆಹುನ ಖಿಯಾಫತ ಹಿಸಾಬ್ ಕುಮಟಕ ಗುಳುಬೆನ ಅಳು ಮಿಹಾರ ಹತೆ ಖಬರ ಮಿಹಾ ಸಾಬ್ ಮಿತ್ ಕಣಾದಾನ ಹತೆ ಖಬರ ಮಿತ್ ಕಣಾದ ಮಫ ತಿಬೆಫುನ ಕುರಿಯ ದಾನ ಖಬರ ಫಹು ಎಮ ಬೇಫಳಂ ಖಿಯಾಫತ ಹಿಸಾಬ್ ಕುಮಟ ಗುಳುವ ಮೆಸೇಜ್ ಕೊರವ್ವ ಅಳು ಮೆ ಕೊಡೆ ಇರ್ಕೊಳ್ತಿರ ಬದಲು ಕೊಲ್ಲಾಣ ಮೇದು ಹತೆ ಖಬರ ಆಗ್ತಿ ಬೇಫುನ ಬದಲು ಕುರಾಣೆ ನಜತ್ ರಶೀದ್.

0: HDFC. Make home happen.
1: දිවි බහුගේ ෆොන් අයුත්ම ශෝගර් වෆරත්තක ખાસකොත් දිවි රාජඩුංගෙ දෙස්තනි
2: බස්වාර්

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

0: අසනා වුණා මගේ දෙය මෙන්න කි විසාර ජයපති බෙදේ මියුම කොකු දෙස්ටමෝතරේ වණි මහීවණි දේ රාහමත්තරේ අසනා එකන් එවාගොත කි එච්චති කොදටි රුලිකම් සඳහන් නැතන මේවා ය තරකාරිය දරුඛාණය අදි රීතිවා සාමාන දැන් මච්චනරය රහෙර බදිගේ සාමාන මිබුනි දැසතුග තවයා ටට්ටා බ්ලෙන්ඩර් තක මයික්‍රෝවේව් ත සීවාන උරාද පාන මේක ව්‍යාපාරි කොල්ලන් එන්නේ පසේ ෂොපින් මෝල් එස්ටමෝල් උල්මාල බොගම් බිදාම රාසි ස්කූල් කා ෆෝන් හතෙන් නොයෙන් හතර සුමෙස්සුමෙන් එකෙන් එක
1: කොම්මෙ උමුරක
2: කොම්මෙ ෆන්තියක
1: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයේගේ අඩු එංහා 441 නොයෙ කිලෝ හර්ට්ස් මීඩියම් වේව්
2: අඩ්ඩි හනොයෙ මෙගා හර්ට්ස් FM බෑන්ඩ්
3: قال الله تعالى لقد أرسلنا رسلنا بالبينات وأنزلنا معهم الكتاب والميزان ليقوم الناس بالقسط
4: ماني هم كشورون فاعلوا جنبا هكي تكايكو تمن رسكلانج رسول فنو بيم أدي رسول نايكو فتاي عدل إنصاف تلف باوالي بيم أي ميستكم عدل إنصاف قائم كرمتكي
5: ಮೀ ದಿವೆಹರಾಜ್ಯಗಡು ಎಗಾರಗಡಿ ಫನ್ಸಾಸ್ ಅಮ್ಮಿನೆಟ್ಕ ದೆಮ್ಮಿಗೆನಿಸ್ತೆನಿ ಮಿಯದುಗೆ ಮೆಂದುರು ನಮಾದ್ ವಗುತುಗೆ ಬಂಗಿಯ ಬಂಗಿದುವ
6: ಅಲ್ಲಾಹು ಅಕ್ಬರ್ ಅಲ್ಲಾಹ್

ඔහුගේ ආයත්ත දූපුරා මිහුන්ගේ තෙරෙන් කලේගේ ෆානු වෙ වැඩෑ නුගන්නවා හුසිකමේ ෆහෙ ඒරුම් කලේගේ ෆානු වාහුසි ගෙල්ලි හලාපුවගෙන්වා මිහුන්ගේ තෙරෙන්නේ.

කලේග ෆානු විදාළ වාශ උඩුතකායි බිම්ගාවනී කොන් එච්චෙත්තෝතිය බෑමිහුම් බලාශ අධි ඊමාන්වා බයක ආයෙත්තකුන්නායි ඉන්දාරු පුරව්වා රසූලුන්ගේ කිබයකුම් කමෙක් ෆුද්දෙන් නුදවේනෙතේ.

දෙන්තිමන් රස්කලාගේ රසූලුන්නායි ඊමාවි මීහුන් සලාමෙක් කුරව්වමෙ හම එෆදයින් මුමිනුන් දින්නවා සලාමෙක් කුරවුමකි තිමන් රස්කලාගේ හක්කෙ.

0: අධි කලේගෆාන වහහි කුරබ්වා එච්චක කලේගෆාන තබාවේ වඩාගන්නවාශ. අධි එවරෙන්නාමෙදු අල්ලෝහ හකුම් කුරබ්වෑෆුම දාන්දෙන් දීන ගොවා ලෙවුන්ගා කෙක්කුරබ්වෑගෙන් හුන්නවාශෙ. එකලාගේ හකුම් කරබ්වා එම්ම හෙව රස්කලාගේ.
1: بسم الله الرحمن الرحيم
0: رحمن وانت رحيم وانت الله باسم فلم فشاغنمي

අදි එකලාංගෙයි හදුවහුගේ තෙරේගා උළුතකායි බිං හෙද්දවි රැස් කලාන්ගේ එකලාංග අරුෂ් ඒරුවනී ෆෙම්මතීගේ එයි යබෑමිහුන්ගේ තෙරෙන් එම්මෙ අමල් රංගලී කාගුතෝ ඉම්තිහාන් කුරෙවුමශේ අදි මරුමක්ෆහු හම කශවරුම් යබෑමිහුන් අලුන් දිරුව්වා මහ්ෂර ෆොනුවානයේ කලේගෆානු විදාළු විජ්ජනම හම කශවරුම් කාෆිරුවෙ මීහුම් බුනා නෙතෙ මී බයාම් වෙගෙන්වා ජාදුවෙ කම්ගා මෙනුවී නොේ.

ලදී කීවෙහේ නුවත එකලේග ෆානුග අරිහුගා මලායිකතකු වඩා නුගතී කීවෙහේ එවුරෙම් බුණෆාන කමච්චක කලේග ෆාන වහහි කුරව්වා තකතින් බයි කලේග ෆාන දූකොල්ලව්වා ෆානෙහියේ එබහි දූකොෂෙන් නුලව්වා නැතේ අදි එතකෙති කියවා විදාළුම් කලේග ෆානුගේ හිප්පුළු දතිවෙස් වෙදා නැතේ කලේග ෆානු වාකං කශවරී බිරුවරිකම්ගේ ඛබර් දෙව්වා බේකලව්කම්ගේ අදි අල්ලාහී හොරිහා තකෙච්ච රක්කාතෙර කුරව්වා බලහට්ටවා රස්කලාන්ගේ

ත එකලේග ාන අමිල්ල ෆුලන් හෙද්දි ආයිත්තකෙ කමන් එවරෙන් බුණනී හෙයි. කලේග ෆානු විදාළවාශය පහෙ අමිල්ලයන් හදාෆාවා එකහල දිහ සූරයි තියබෑමීහුන් ගෙනස් බලාශේ. අධි තියබෑමීහුන් තෙදවරින් කමුගාවනී නම අල්ලෝහ ෆියවා තියබෑමීහුන්න කොළදාන වීහා බයක නිකං ගොවා ගෙනස් බලාශේ.

0: කකුම් බහෝ ගවෑද ඉඟිගෙන් නූනයම් එකුදින් අමලි මෑදානුගා මේ බහු බස් පේනු කරන් නුවන් ඉගෙනේ එහෙමීම ඇසල මේ මන්නත්තම් ෆිස් කුරුමගස මේ හාලතා ගවෑදෝයි වකිෆ්ලාවතක ගතුකේ නෝනේ කුදින කෙවදෙන් මෙජෙහෙනි අනේ මේ හාලතා ගොළුවායකින් ඒ හාලතුගා මේ බස් බේනු කර මෙජෙනේ දෙන් කුරින් කුරි සවාලා ගොලි කණු දන්නවානේ මේ ග්‍රේඩ් එකකුම් ෆිෂින් ග්‍රේඩ් පාරය හැම දෛරස් බහුගේ බෑතන් මේ රංගලන් එංගිකෙන් නෝනියා ඒ මේ ලියුම් රංගල සිෆකු දිනස් අද රංගලන් ඒ මවුලුවක ඉන්සාෆස් කොරෙවැනි ඒ ලියුමුග මෑගණු මානෙක බහුගේ මෑගණු බෑත බහුග මිහිගෙන් මිහිමෙන මෑගණු අබ්බෑත මිය නමාකම අකුරා නං ඉතුරා කං ඉතුරා මි බෑතන් එංගිකෙන් නෝනියා මිහුම් දේහ කොදෙන් ඒ උලේච්ච රංගලන් අනකාය පහුම් වාගොත මි හුෂලෙන් උදල් මිසාලක වාහකේකේ මි බොණණී ඒ වාහකේ ගුණණී රීති කුජ්ජකේ ඒ කිවුන්තරියන් එගෙන එන රීතික මිසාක මෙති වාහකගේ ඒ වාහක ගුණණී ආදයා ඛිලාප රීති වර රීති කුජ්ජකේ එහෙම ඒ මාණික කිවුන්තරියව සංගේන ඒ වර රීති කුජ්ජක හැම එක මියක් මනේ ඒ වර බණියාදම් කුජ්ජකේ එනගේ اخලාක එනගේ සුලූකි මින්ගඬු කුරි ගොන් වර රඟලන් කිවුන්තරින් නම් එබ දෙහෙ එහෙම කල ඉතුර කිවමුග ශගෝරකම සන්න හැම එහෙම මි බෑතම්ස කන් ඉතුර කමා මි බෑතන් එඟුණීම බස් මි ලියුමුග බස් මි ලිය මෙජේනි වකි ගවයතකුන් බස් වකි ගොකින් එහෙම බස් වකි කුරම්ව සංගේනි මි කමෙක්කන් මි කන් ඉතුරෙක්කන් මි නමෙක්කන් මත නන් ඉතුරෙක්කන් එංගිගෙන් එහෙ නූන් කම වානම නමහා නන් ඉතුරා කන් ඉතුරා එක්ක ලියුණීම ඒකුන් මියන කියාමයක සෙවිසිට දෙහෙනු යනක කියුමුග එත තකුලි ෆොන් ෆලන් ජේනෙම බහෝග බෑතන් එඟුමකි කොම්මේ ග්‍රේඩ් එක සම වරම් මුම්මකමන් ඒ බෑතකන් අර අලි අලුවාලා ඒ බෑත කල කුරීග දස්කෝ ෆෝරි බෑතවස් මොතාලියා කුරමුන් දිවුමකි හැම කොම්මේ ග්‍රේඩ් එක කුච්චකවස් අදි දිවි බොහොම වාක දක්කා කොම්මේ ෆරුතකවස් වරම් මුම්
1: එම්මෙ තුත්තිරුම් ෆැෂිගෙම් මෙ සමකු දින්න ගේතරේක මෙ සමහක දක්කා අරුග මෙ සල්ගොන් මෙන් ගමෙල් ලබහම් පොනේ දිනු දෙන් මේ මොදරිසුන්ගේ වස් මීග හැම සිම්මායා දෙන් කොම්මේ ෆරුදික් වස් මීග සිම්මාක වාහක ෆා කරපණි දෙන් අල්ගොන් මෙන්න හැම දිවස්සක් පුදින් ෂෝගර් නෝම් වාහක දිවිහි ඉම්තිහාන හෙතමක කුදින් හැම එම්මෙ අකොරබ්බස් නොදේ හොන්න එත පේපර් එක මේ මා කරබ බෙෆ්ලුන් සයි කරබ්බන් ජෙහෙකම මේ අල්ගොන් මෙන්න ඉබෙ හෙන්නම හකීකේ හෙන්නම සිද්දති වාහකේ මේ ගින පේපර තේ පොහුරේ හැම එම්ම අකොර බස් නොදී ඉංගෙත එහෙම එහෙම දිවි හැම ඉම්තිහාන හදානේ මාලර් ඒ ඒ කුදින් දිවි පහ කිහෙනේ තෝ දැන් ෂෝගර කරුවන් අලගොන හෙන
2: තේ ඒ ඉතුරු කොල්ලන ඉංගෙත අස්රා විද්දාල විත දක් හැම එම් හුරිහා ලෙවල් එක ගවසෙ බෙජෙහෙකන් අනේ හුරිහා ලෙවල් එක ගවසෙ බෙජෙහෙකන් අනේ මි බෑතන් කියවා දෙනුගේ තෙරේක හිමන මිසාලක එම කුඩු කුදින්න නුමුදියාන වාහකය අද එමිහුන් එ වාහක ලියමට්ටක එමිහුන් ප්‍රැක්ටිස් කුණානි සිෆ කුරුමේ කොම්මෙ සෙච්චි සිෆ කොද්දේනි එ සිෆ කුරුම්ගේ තෙරේ ගන්නාන තදතෝ එ කමන ඉනි කිහිනෙක්කන් කමන ඉනි කොන් ගොතකක්කන් එ සිෆ කොද්දෙනි දැන් මිසාලක එ තනෙ සිෆ කොද්දේරගස් එයි අස්ත එම්ම ෆුරතම්ම දග්‍රේඩ් තකුගවස් කියවා දේන මිබෑත අනික මිබෑත කියවා දේන තන් කුල කුඩකෝ දෙම් හම දක් මච්ච දාවරක මිබෑත බොඩිතිවමුන් අදි කුදින්ගෙ ලියුන්තරිකමුග මිබෑ බේනුම් කරුවේ මිවරස් බොඩුවමුන් දානි මිගොත ගෙන්දෙවේකම වඤ්ඤා හගීගතුග හම එකාර පාරෙන් අන්නෙරුක කුදින් හම වර මොළ කුදින්න ජුම්ල ලියාශා කුදින් බහුග බස් බේනුම් කුරාශා පෙරග්‍රාෆ් ලියාශා ජුම්ලත ගුළුවාශා මිකංක වර ෆුරි හැම එංගෙනක මං අලගොඩු ගබුල්
1: කුරේ මීග අලගොඩු මේ එබස් මේක එක කණකක ඉංගිල දික්කුරම පදවක තිමාග සිම්මා තම ෆුරි හැම අදා කරවි කෙන්ද එහෙම මී අකොමෙ කොටික ඔබස් අලගොඩු මෙන්ගේ අමිල බස් ඉංගේ තහල්ගොඩු මෙන්ගේ බහුම් වාහක දෙකීම ඒ අලගොඩු මෙන්ගේ විස්නුම් බස් මී රංගලු වනි නොත මී විස්නුම් තෙරිකන් ඉතුරු වෙකෙන් තනි දෙ මිස් විදාලු කොට වාහකෙන් එච්චල් දියාරවස් වර ීචේ ඇති පුන වර රීති මේකන් සිෆකොත් දෙෙන් වෙස බජේ බස් කොෂාරුග වෙස් මුස්සන්ති බස්තකේ හොන්නද තම සාදක වර අබුයි
0: මනියාද
1: එක බස්ත වෙ සල්ගම එහෙම කුරින් තිබෙන් ෆාකුර විකියුන් තෙරිකම චීතුරු පුරංචේ දෙන් මේ මියදුග අල්ගම විවාහක දක්කනේ කන් ඉතුරකී කොබෑකම කන් ඉතුරු උෆෙදේකොත කන් ඉතුරුග භාවිතක දරජිතක අල්ගුමෙන්න වාහක දක්කාද විච්ච මේ බෑ හැම නිමාමක කොරින් මීග මේ බේනුම් කුරුම එමෙ ෆසේහවාන එමෙ හඳාම් බහට නඟලුවානි කොංගොතෙත්තෝ කොඩු කොබ්බන දී ෆල්ගම් බෑනි මාලන මිස් සරා මිස්
0: මේකන් හදානුක බහට්ටන් එමෙ ෆසේහ කොතක කම අල්ගුණ දන්නවානි එකමෙන් හිඟි ගොයින් අනකාය විහා

0: එංහා 4141 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු අලුගන් මන්න බොහි අවශ්‍යකි හැමක නිතිරුලේ තනකවර මොහි මුතණ ඒ ආයිලායක ෆෙෂු අද මුස්තක්බල් වස්මෙ තිබේ ෆුරුගේ හොසෙන්ත නිමුමා හැම වාසල් කොතෙන් අලුගන් මෙති පි තයාරා

0: make home happen.
1: එතන අනිතන කුණු ගෙන්දමගස් මෙහාලෙව බලංජේගේ රක්කාතිරි කමයකු ගෙන්දවැන ගොතෙස් මිබුනි ඒ ගෙන්දෑරුග එෙන් ආමුන්නන් එවස් උඳකුදේ නුවාන ගොතන් හද
2: එහෙම් විය සතරියෙන් හෝ
1: සතරියෙන් හෝදියස් ෆොට්ටෙන් හෝදියස් ඒගොත පුරම් වාඩ එහෙන් නුනි ගානෝනා ගවයදා හිදාප එකන් තේ පුරවෙ
2: තිකන් නංගේ එකම කොහාත හර දෙකේ
1: හරල් දියස් ගානෝනා ගවයදා තපාවන් ජෙහෙන් මිබුනි ගොත නුනේ එක නොකුරා
3: දිවිරාජ්‍යක තිමාවෙට්ටකී අන්නංව ජීවතකා හමය හෙවගොතුගා දමහට්ටා දෙන් ජෙහේ අගහොරි තරිකය මී අල්ගොන්මෙන් එම්මෙන්ගේ මච්චා ගානුනුම් ලාසිම් කුරා කමයංකම.

0: කොම කමකාවෙස් අහරින් එහෙම මිහුණා කොරිමතිලානි හිනිතු වුමා එහතිරාමායකෝ එහතිරාමායකෝ
1: එහාරා මිහාරුගේ ෆිල්ම් තෝගේ හික්කෑ මන්සරතකා ලවතෝගේ තෙරිය ෆීනාලමා
2: ඒ බල මිහිර ලතීෆා කොන්තාක ගොත්සත තියන්නනි ඒ මොන
3: දෙවමානි කිහිනේ බා
4: දෙලෝ ෆෝ වෙච්චේ හිංගවස් වෙච්චේ උලේ හිමිරේ හලුව ගැදෙරෝ
3: මී දන්නාඩෙත්ත
1: আদি আঘোরি নামকায়ক টিকটক চ্যালেঞ্জ রেস
5: কমে আতিত দুয়ে গরে গরে গার জেহার স্টুডিও এম বগুতু
1: স্ক্রিন এং হা সতরস্তিয়ক 40 কিলো হার্টজ মিডিয়াম ওয়েভ আদি 89 মেগাহার্টজ এফএম ব্যান্ড ইন্তজার করলব
6: දුනියේගේ හතරු පිතුන්
7: රාජයේගේ උතුරා දෙකුණුම්
6: ඛබරා මවුලුමාත්
7: උට්ටු මෙන්නති සවීස් ගඩීරු
6: දිවහි රාජයේගේ අඩු
7: එංහා 47.49 kHz medium wave 89 MHz fm band

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හුරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: ඔබ මිහාර් විෆාර් විෂුම්ගේ කන්ත කියයි සබකම් මෙදීයේ
3: මිහාර් දෙන් හුරිහකම් මෙනි මොනේ කොතල කන්ත නෝනේ එකම ආදානේ දරංගල දෙමාද නේංගෙ මෙවලනේ
2: කොංග මෙ බේනුමනි
3: බේනුමනි හරින්ද ඩිසයින කපි හරය නම ලෝගෝ නම්බර් ජහව කොතල හදන
2: එහෙම යදේවල කොතල ෆැක්ටරිය
3: කොතල ෆැක්ටරිය
2: ආ බේනුම් කුලේ කුම් බේනුම් ඩිසයින කන් එතන කොතල හදා දෙන්නේ
3: සයිස්
2: බේනුම් සයිස් ස්මෝල් මීඩියම් ලාර්ජ් එක්සල් ඩබල් එක්සල් වෙස්
3: කොන්ත හත හුන්නනේ
2: කොතල හද ෆැක්ටරි හුන්නනි කියලා ෆුෂීගා හෝල්සේල් කො රීටේල් කො ලිබේ ෆිහාරෙන් හුරේ හුළුමා දෙක
4: කොතල ෆැක්ටරි හොට්ලයින් 7 7 7 සූමෙන් එකෙන් එකෙත් තිනේ
5: අහාෂේ බුණාන රයිතුම් කුරම් බේනුම්වා ස්වාදුත
2: සියාසි ෆරෑතකා ගුළුම් බදහි කුරුමා
5: අහාෂේ බුණාන ಸಿಯಾಸಿ ಮೈದಾನುಗ ಹರ್ಕಾತಿರುವ ಫರಾತೋಗೆ ಸಿಯಾಸಿ ದತುರು ಅಹಾಶೆ ಬುನಾನ
6: ಹುಕುರ್ದು ಮೆಂದ್ರಪಹ ದೇಜ್ಜಹರ್ ರಿಪೀಟ್ ಹೋಮ ದುಹಗರೆ ನೋ ಎಜ್ಜಹರ್ ಅದಿ ಅಂಗಾರ್ ದುಹಗರೆ ಮೆಂದಮ್ ಎಕೆ ಜಹರ್
2: ಇಂಗ್ ಹಸತರಿಸ್ತೇಕ ಸಾಳಿಸ್ ನೋಯ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡಿಹ ನೋಯ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್
5: ಅಹಾಶೆ ಬುನಾನ
2: ಕಾಮಿಯಾ ಬಿಎಫಾರ್ ವೆರಿಂಗಾತು ಇರುಷಾದು ಹೋದಂ ಬೇನುಂತ ಬಿಎಫಾರ್ ಫುರಾಕುರಂ ಬೇನುಂತ
6: ಗುಣದಂಕಾರ
7: ಕೊಮ್ಮೆ ಹೊಣಿಹಿರು ದೋಹೆಗೆ ಹಿಂದುನು ನೋಗಿಟ್ ಫಣರಾಗ ರಿಪೀಟ್ ಹೊಣಿಹಿರು ದೋಹೆಗೆ ಹವೀರು ಹತರು ಗಿಟ್ ಫಣರಾಗ ಅದಿ ಆದಿತ್ಯ ದೋಹೆಗೆ ಹವೀರು ಹತರು ಗಿಟ್ ಫಣರಾಗ
6: එංහා 441 kHz medium wave 890 MHz FM band
7: හමයිකණි දිවිහි රාජ්‍යයේ ගැඩුම්